රාමනච්චයක් වාඩව අත්තදගමයි ලා උබඟතමතුනච්චයක් වාඩ වත්තර ලක්ෂබම් මට ප්‍රශාවසිරමා සිරිත අශම සෝමයෝගත්තා නිච්චේ ආශවක්තුට